දෙන වඩාගන්න වාශ. අධි කලේගෙ ෆානුගෙ කුෂසායි මෝමිනු ෆිරහෙනුන් නශායි මෝමිනු අංහනුන්න ෆාෆ ෆුස්සමක් කලේගෙ ෆානු එදි වඩාගන්න වාශෙ. තියබෑ මීහුන් හිංගා බිගා උලේ තනායි අරාමු පුරන්තිබේතන් අල්ලෝහ දෙනවඩගෙන් වෙතේ.

ලෙද්දි සොතන් නුරුහුම් වෙ මීහුන්න එවරෙම් බුණිකමට්ටකෙ බයි කන්තවගා තිමම්මෙන්තිය බෑ මීහුන්න කියමම් වානුවේ අදි එවරෙන් සිල්රු කොෆ්ෆාවා ගොයි අල්ලෝහ දෙනවඩිගෙන් වේ.

ද කොරබානම තිමන් රස් කලාන්ගේ කලේග ෆානං එවුරෙන් දක්කවෑ ෆීමුස්කං කශවරේ ෆහෙ එවුරෙන්ගේ නිශාන්තකුම් කලේග ෆානං එවුරෙන් එංගි වඩා ගතීස්කං කශවරේ අදි බස්බුණුමගේ රාගුම් කලේග ෆානං එවුරෙන් එංගි වඩා ගන්නවානකං කශවරේ අදි අල්ලාහ තියබෑ මිහුන්ගේ අමල්තත් දෙනවඩගෙන් වෙතේ.

මීහු තිමන් රස්කලාන්ගේ දෙනුවඩිගෙන්වෙ එකං හාම විජ්ජොම දාන්දෙන් අධි තියබෑ මීහුන්ගේ හබරුතන් අංගවා ෆාලු කුරබෑෆුම දාන්දෙන් හම කශවරුන් තිමන් රස්කලාන්ගේ තියබෑ මීහුන් ඉම්තිහානු කුරබ්වා හොශීමේ.

කියමම් වාශ අධි රසූලාය කියමම් වාශ අධි තියබෑ මීහුන්ගේ අමල්ත තියබෑ මීහුන් බාතලු නුකුරා හොෂකමේ.

තිබ මීහුන් එකමැතිව ගැන කාෆිරුන්න සුල්හවුමක් ගොවා නූලේෂ් ගදව මතිවරිවානේ බයකී තියබෑ මීහුන්න අදි අල්له වොඩිගෙන් වනී තියබෑ මීහුන්නා එකුගයි අධි තියබෑ මීහුන්ගේ අමල්ත එකලාන්ගේ උනි නුකරබාහුට.

අදි උඩුතකයි බිමුගේ වෙරිකම් වනී අල්ලාහ්ෂ එකලාගේ ඉරාද කුරව්වා මීහක ෆාෆ ෆුස්සවතේ අදි එකලාගේ ඉරාද කුරව්වා මීහක අජාබ් දෙව්වතේ අදි ගින ගිනෙන් ෆාෆ ෆුස්සවා රහීම් වන්ත කලව්කම්ගා අල්ලාහ් වඩිගෙන් වේ.

යබෑ මිහුන්නා හඟුරාම කුරිනම එවරෙන් ෆරගස් දී එම්බුරි හිඟ ජයිස්කන් කශවර දෙෙන් එවරෙන්න්නකං එහි තෙරියකුවෙස් අදි නස්රු වෙරියකුවෙස් නුෆෙන්න්නානෙති.

0: තොකන් ලි දෙති ස්වාද බන එහනම තර ම වගතු කොඩතම් හ නැති ස්වාදක එපාර්ට්මෙන්ට් කොයිය දීගෙන් ඩුවන්ස ලා බලිව ඔන්න ලාරින් සකෑ දක්කන් ජයහනතයි ශැහසම්ල සයිත් කෙකත ගන්න
1: අද එඩුවන්ස ලිබ හුන්න ලාරි ඒ වකිකමක පෙට්ටි හුන්න ලාරි එහමම ඉල්මරිග මැදුග ඒයා බෙහේගතුන් බොහරි හිලාපු ෆෙදිිා ගොඩක සීද ච
0: දන්නවා
2: අදමී රක්කා කොස්ස මේ එඩුවන් සරණග එච්ච කියනගේ අනයෙන්
1: මිල්කීතු හරි
2: එමීහාගේ මිහාරෝ මේ මීහෙක්ගේ එච්චෙන් එමුන්නන ගොත්ත ඒ මනයකි මේ අඹුර දක් දේන්ජයේ ගොත බහට්ටා න සෙකියරටී තෝ නුවත එඩුවන්
0: එඩුවන්ස දිිහන්න ධාර මේ ගන ස්වල් කර බාත
2: ඒ ඩවන්ස් බයි හරන් එ හරේ මහර සෙකියරටේ ගොතන්න ගාපුන ච්ච මනයක එපාර්ට්මට් දූ කොල්ල දා ඉරුග මේ එපාර්ටමෙන්ට් එවස් කාල ගෙල්ලුම එකම දිමෑපුරෙජ්ජිය ඒගෙන් කවකුරා ගොත නුවතයෙන් හරදුකුරා ගොත එබහුරේ නගාපන සෙකියරටිය එක. එහෙන් හන්න එච්චෙක් ගෙමිහා ඒගෙන් බේනුම් කොන් හදාකම වනීනම රක්කාතරි ගොතකි ඒගෙන් හම සැකත් දිනුම් කමඟල් වඩ බොඩ විශ්නනි වල්ලාද.
0: අදහම කර ස්වාල අංහනු ගම ගමත් දෙන් ජයන්ත ඩොක්ට ර්කත දන්න
2: ගමැත්ති නුමකි අනෙහෙෙන් වකි අංහනුන්න පිරිහෙනුන්න අනෙහෙෙන් ඔක්කමෙන්නු නමාදුග මී නමාදු කොරම්වීම ගමැද්දිනුමකි ඒසුන්නෙක්කම එන්වීම මිසාලක නමාදුවගතුවීම නමාදු කරම් ෆෙෂුම්ගේ කුරින් ගමැත්්දෙන් අම අන්ෙන් බේ ෆරුම් වෙසම ගමැද්දී නමාදු කරවෙන්
0: ورحمۃ اللہ وبرکاتہ سیدا مابا
3: منفوی فیلوادی معلومات کے خزانہ مسلک دے ایم میں اعتبار کروے باوریا
4: ගිහිරාජ්‍යයේගේ අඩු
3: එහා සතරස්තෙක් සල්ස් නුවේ කිලෝහර්ට්ස් මීඩියම් වේව් අටිහ නුවේ මෙගහර්ට්ස් FM බෑන්ඩ් ರಾಜ್ಯಕ್ಕೆ ಕೊಮ್ಮೆ ಹಿಸಾಬೆ ಹುರಿಗೆಂ ಬಸ್ ಎಬ್ಬಸ್ ಅಗೆ ದೆಕ್ಕುಮ ಕಾಣುಲ ಪಿಎಸ್ಎನ್ ಗೆ ಚೆನಲ್ ತ ಫೋನು ಮಾಡುವ ಹಾಲ ಬಲಾಲುಮ ಫಸೇ ಗೊತೆ
5: ಪಿಎಸ್ಎನ್ ಏರ್ ದಿವೆ ರಾಜ್ಯಕ್ಕೆ ಅಡ ದೀನುಗೆ ಅಡು ಅದಿ ದಿವೆ ಎಫ್ಎಂ ಬಸ್ ಅಡುವ ಹಾಲವೇನೆ
3: ಟಿವಿಎಂ ಎಸ್ ಟಿವಿ ಅದಿ ಪಿಎಸ್ಎನ್ ನ್ಯೂಸ್ ಬಲಾಲುವೆ
5: ಪಿಎಸ್ಎನ್ ಏರ್ ಐಒಎಸ್ ಅದಿ ಆಂಡ್ರಾಯ್ಡ್ ಫೋನ್ ತಕ್ಕು ಡೌನ್ಲೋಡ್ ಕುರವೇನೆ
3: ಪಿಎಸ್ಎನ್ ಏರ್
5: ಅವಹ ಫೋನ್ ಡೌನ್ಲೋಡ್ ಕುರಪ್ಪ
6: ಹಿಮ ಬಿಹಿ ಜೆಹಿಫಾ ವಾ ಮೀಹಕು ಕೆಸ್ಸಾ ಕಿಂಬಿ ಹೇಳುಮು
7: ತ್ಯಬೆ ಫ್ಲುಂಗೆ ದೀನಿ ಹೇಳುಂ ತೆರಿಕಂ ಇತುರು ಕೊದ್ದನಿ ನುವದಿಹ ಮೆಗಹರ್ಟ್ಸ್ ದೀನು ಗ್ಯಾಡು
8: ರಸೂಲ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ದುನಿಯದು ಎಮ್ಮೆ ಮತಿವಿರಿ ಸಾಹಿಬ
9: ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ
10: ಹಿಜ್ರೆನ್ ದಿಹವ ನಹರುಕೆ ಝುಲ್ಹಜ್ಜ ಮೌಗೆ ನುವಬನ ದೋಹು ಅರಫಾತ್ ಬಿಮುಗಾ ಹುನ್ನವಾ ಆಲಂತಕ ರಹಮತೆ ಕಮ್ಗಾ ಫುಣುವಿ ಮೈ ನಬಿಯಾ ಮುಹಮ್ಮದನ್ ಸಲ್ಲಲ್ಲಾಹು ಅಲೈಹಿ ವಸಲ್ಲಮ ದೆವ್ವಿ ಖುತುಬಾಗ ಇನ್ಸಾನಿ ಹಗ್ಗುತಹುಗೆ ಹಮತಕ ಅಸಾಸ್ತಕ ಉಸೂತ ಬಯಾಂಕು ದೆವ್ವಿ ಎಗುತು ಮೀಸ್ತಕುಂಗೆ ಮುದಲ ಫುರಾನೆ ಕಿ ಹುರುಮೆತ್ತೆರಿ ತಕತಿಕಮಂ

0: අහරන් ගදරි ෆ්ලා කඩේ ගංගු දත්ත කොමාත කීවත කොදින් සදුම ගසුමන් ෆිරේරුන් ගකොරි මච්ච නොනකුන්නේ මේ
1: නූත් බෙහ කොම් මකමෙන් හුට්ටානේ කමෙ ගෝස් කොෆා එකුදින අමරු කුරණි හිජා බලා නිවාවෙ තාහිර කොමති තිබ්ම මීහුංගෙ තෙර නිකුමනේ ඒනෙ ඇයිකු
0: දරි ෆ්ලා අහා බල තියයි එකුදින් ගෙ නිකමෙ තිකමයි හලක් සදූමුගා අංහෙනුම් ෆගීරු කමවා නම එමීහුම් බොරම් මසෙක්ක කුරන් ජැහේන එමීහුම් ගාතලාන අදි ගේ ගරානං ලෙන එමීහුම් උදුල්ලෝ කුරාන තගඩු තලා උලේන අදි බකරි හුයි හප්පාන තඩුගවාන් කුරාන බෝසෙම් වලු කොනෙ හදාන ඒකමක් එමීහුන් මුදදා නසබුගේ ගොතුන් අරාතිබේ බයෙන්න්නම පාහිස්කන් දක්කා ෆිරිහෙනුම් හෙල්ලුම් තෙරි කුරාන එකමුග ස්කාමි අබඳිපුුවෙන්න්න වල
1: කලෙමෙන ඉවේත
0: ඇස්පද අහරෙන්ගේ දරිෆුලුගේ අංහෙන් දරින්නේ අලුකං කුරනීත තිතිබි නිවාකොක් ගෙන්ත නදුගන්න නීත හිජාබ අලෑගෙන් පොරුවි ගෙන්ත එහෙම වී අහරන්ගේ ගවමුගේ සිරිහෙන්නක කදයවෙන්න නොසෙන්නා නෙත එහෙම වී තිතිබි කදයවෙන්ගේ බප්පයා ගුල ඇතිමාග මෙහුන් ඇයිස් ඉන්නානෙකමුගේ ඉන්තිසාරු ගාත
1: නූතකී වරක් කුරීගා ඒනගේ උපන් රැසුන් නිකුමේ ීමගේ එතම් මිතාවලේ මිහේ එයි දරිෆස් කොල තිමාගේ මිහෙන් හොරි මිහෙන්නු ඒනාගේ බොඩ බේ ඉබ්‍රෑම් පියවා ඒනෑකේ ස්නෝධියහාර වෙපා හොරි මුස්කුලිය
0: අධි කලේ දන්නවත එයි දරියකුනේ මුස්කුලිය එක්කං
1: කීව තප්පයක නේගේත ඒනා මුස්කුලිය දූ මිහාර දරියෙන් ලිබිච්චෙ එයි ඒනා ගංහෙනු හදියාකුරි මිසරුගේ ජාරයා කිවෙන් ලිබුණු කුච්චෙ
0: කොංගිරකු
1: මිහාර ද්‍යහර බරම් වෙස්ගෙන වෙච්චෙ එකුජ්ජය කියනි යෂ්මයිල්
0: යෂ්මයිල්
1: එකමක් එකුජ්ජය සාලිස්තුවස් නුෆ්‍රෙනිස් එකුජ්ජය එකුජ්ජයගේ මම්මා ජමල කල්ලාගේ අමාලිංගුගේ සහරාගා තතුරු කොෆාගොස් එදමෑන් දූ කොල්ලි හිජාසා තුහාමාගේ වාදිගි තෙරය එදමෑන්නම් එහිවානෙ එවවෙස් මීහෙන් නැති අධි ෆෙනා කායිච්ච වෙස් නුදී එදමෑන් එතන දූ කොල්ලාාව ඒන එම්බ්‍රියයි
0: ඒනාකී මොයයි මගේ දරිෆුලා කදේ දන්නාන සදෝමගේ රස්කෆාන් භාරයෝ කදේගේ ෆිරිමීහා ඒනාගේ අහුදබ් වෆාතිර විතිය එහතරම් කරබ්වාක රස්කෆානු ඒනෑන් හිමාය දෙව්වනී එහෙම්වේ අදි රස්කෆානු හඳුම ෆුලෙන් නුනෙත ආසූරින්නා දෙකොළ හඟුනාම කුරෙව්වමන් නොකුම වඩාගෙන් එරු ඒනා නොකින් හඳන් අදි ඒනාගේ බොඩු බේබේ ඉබ්‍රාහීම් කොද්දින් හෙයකන්තක් මා බොඩ ෆාහ කුරව්වා ඒනා අහරමෙන්ගේ දුස්මනුන්ගේ ෆහතුන් ගොස් අසීරුන්නා ගනීමාතක් ගෙනස් දින් අදි හඟුරාමයාගා නස්රු හෝදෑගෙන් අයිස් ගෙන එවස් එච්චේ බේනුන් කුරාකක් ගබෝ දෙනුයි ෆෑවානෙගේ වදෙග්ගෙ මෙම්මරුස් මියද රස්ගේ ෆානු අහරෙන් ගෙන්දවා අදි අහරෙන් නායකු මිතුව ස්වානුස් ගෙන්දේ රස්කේ ෆාන් විදාලු මිකුදින් ගෝයාගෙන් දූතව ගාත ගොස් ඒනා ගං හෙන්දරින්නා කාවෙනි කුරුවා
1: එම් වීයා තියයි ගඩුවර්තරයගේ කෑවෙන්නතා නික නිකුම අහරමෙන් තෙරේ ගෑස් ඉශීන්ද බලා කලෙමෙ දෙකක බේනමෙ නෝන්ත රස්කේ ෆාන් ඉස්තයාර් කුරැවි මීහුන්
0: අහරමෙන් අදි අන්නාම

ලෙද්දි සොතන් නුරුහුම් වෙ මීහුන්න ඒවරෙම් ගුණිකමට්ටකේ බයි කන්තවගා තිමම්මෙන්තිය බෑ මීහුන්න කියමම් වානුවේ අදි ඒවරෙන් සිල්රු කොස්සාවා ගොයි අල්ලෝහ දෙනවඩිගෙන් වේ.

තිමන් රස්කලාන්ගේ දෙනුවඩිගෙන්වෙ එකං හාම විජ්ජොම දාන්දෙන් අධි තියබෑමිහුන්ගේ හබරුතන් අංගවා ෆාලු කුරවෑෆුමදදාන්දෙන් හම කශ්වරුම් තිමන් රස්කලාන්ගේ තියබෑමිහුන් ඉම්තිහානු කුරවා හොශීමේ.

කියමම් වාශ් අධි රසූලාය කියමම් වාශ් අධි තියබෑ මීහුන්ගේ අමල්ත තියබෑ මීහුන් බාතලු නුකුරා හොෂ්කමේ.

හමකශවරුන් තිමන් රස්කලාන්ගේ කලේගේ ෆානු ෆොනුවී හෙකි වනිවි බේ කලකු කම්ගයියායි මෝමිනුන්නම් උපාවරිකම්ග ಖಬರು ದೆವ್ವ ಕಾಫಿರುನ್ನ ಬಿರುವೆರಿಕಂಗ ಖಬರು ದೆವ್ವ ಬೇಕಲಕಂಗೇ.

අධිකිය එත්ත තියබෑ මීහුන් හීකුරී රසූලා ආයි මුමිනුම් එවරෙන්ගේ අහුළුවරින්ගේ ගාතත් දුවහකුවෙස් එඹුරි වඩෑ නොගන්නවාන කමශේ. අදි තියබෑ මීහුන්ගේ හිත්තවගා එකන් ජීනැත්තර කුරවුණේ. අදි තියබෑ මීහුන් නුබෑ හීතන් හීකුරීමුයි. අදි ගෙල්ලි හලාක් වගම්වා බයකුකම්ගා තියබෑ මීහුන් වීමුයි.

ත්‍යබෑ මිහුන්නා හඟුරාම කුරිනම එවරෙන් ෆරගස්දී එම්බුරි හිඟ ජයිස්කන් කශවරි දෙං එවරෙන්න්නකං එහි තෙරියකුවෙස් අදි නස්රු වෙරියකුවෙස් නොෆෙන්න්නා නෙතිේ.

කුරින් වෙස් අල්ලා එකලාගේ අලුත කුන්නා මෙදු කන් හිංගවාපාවා ගොතේ අදි අල්ලා කන් හිංගවා ගොත බදලෙන් අන්නාති කලේගේ ෆානක ෆෙනි වැඩෙන් උගන්නවා නෙතේ.

0: මේ අරකට මේ කඩි 30 මිනිත් මේ දිනු කැඩු
1: මුස්හෆු ෆිලාවලේ මේ බඩතිමිහුන පුරවාන් කියවන් දස්කො දෙ ප්‍රගාම් මුස්හෆුන් ෆිලාවලේ මේ සසලාගේ මේ ප්‍රගාම් ගා කියවානී සූරතුල් මායිදාගේ අශාර වන ආයතුම් ෆෂාගේ ඒ සූරතුගේ 23 වන ආයතුගේ නියල මුදරිසකී අල්කාරී අලි වහීද අබ්දුල් රහමාන් දරිවරුන්නකී හස්නා අහමද් ආයිෂත් ෆසිනා හලීමත් සහුදා ආදම් මරියම් නාහි රෂීද් আদি ආයිෂත් රිස්මා
2: السلام عليكم ورحمة الله وبركاته
3: وعليكم السلام ورحمة الله وبركاته
2: مصحف في لاول ميدوغ پروگرامغا كيواني مايدا سورتوغ اشار ون ايت فشاگين سورتوغ 23 ون ايت گنيلا ريديو ادوسوم گندا فراتكون ستيك 11 ون صفحه هولواگين تيبون گدي ميدوغ في لاول سم فرتما مدرس كيادين هوري ها کو ديم سادو هانتي بيتي
4: أعوذ بالله من الشيطان الرجيم بسم الله الرحمن الرحيم وقالت اليهود والنصارى نحن أبناء الله وأحباؤه قل فلم يعذبكم بذنوبكم بل أنتم بشر ممن خلق يغفر لمن يشاء ويعذب من يشاء

0: අධිතිය බෑමීහුන්ගේ වෙරි රස්කලාංග හදුරතුන් ෆාෆ ෆුස්සෙවුන් ලිබිගතුමරා උඩුතකා බිම්ෆද තනවස්කං හුරි සුවරුගේ තිය බෑමීහුන් අවස් විගන්නාරෙ එ සුවරුගේ තයියාර කුරවාෆාවනී තකුවා වෙරින්නරෙ
1: සාලිහන්ගේ පකීචා.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැටු
1: අසුරු නමතු
2: අල්ලාහ් අක්බර්.

0: දීනී හේලුන් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනුගේ අඩු
1: වැඩින් හවියෙන් හතරකට 30 මිනිට් මේ

0: ීම් එවරෙන් බුණුවෙ හමකශවරුන් තියබේකලුන්ගේ සබබුන් තිමම්මෙන්න සුම්පාකන් ලිබිජ්ජේ. තියබේකලුන් තියකං හුට්ටා නුලෙව්විනම තිමම්මෙන් තියබේකලුන් රජම් කුරා හුෂීමුවෙ. හමකශවරුන් තිමම්මෙන්ගේ කිබයින් තියබේකලුන්න වේන්දෙනිවි ඔකූබෑ ලිබිදා හුෂිකං කශවර. قالوا طائركم معكم أئن ذكرتم بل أنتم قوم مسرفون
1: إبيكالوم ودالو ووه تيبا ميهونج سمپا کم وني تيبا ميهوننا إكوغي تيبا ميهوننا حقو گين هندان کو دیوناس ඒ සුම්පාකමෙ කමුගා බලනී හෙයෙ. අදි කියෙත්ත තියබෑ මීහුන්නේ කාෆිරු කමුගා හද්දු ෆහනාලාෆාවා බයකේ.

ඒ එතාගේ මේවා ඉන්නයි එවරෙන්ගේ ඇත්තකුන් මසෙක්ක කොග්ගෙන් හෝදි තකෙතින් එවරෙන් කෑ උළුමට්ටකේ ෆහෙ එවරෙන් ශුකුරු නුකුරණී හෙයේ.

එවරෙන්නං හෙක්කෙව්වේ එයි හමකශවරුන් බරාවෙගෙන්වා නවුගා තිමන්රස් කලාන්ගේ එවරෙන්ගේ දරිෆස්කොළු උෆුල්ලවා දෙව්විකමෙ වහලකනාලහුම් මිම්මිස්ලිහිමා යොර්කබූන් අදි එෆද තකෙතින් එවරෙන් අරෑගෙන් දුව්වානෙ තකෙති එවරෙන්න ටකා තිමන් රස්කලාන්ගේ හද්දවා දෙව්වීමෙ وإن نشأ نغرقهم فلا صريخ لهم ولا هم ينقذون أدي تمن رسكلانج إرادة كربا نما إورين غرق كربا فاهشيم فهي إهندو إورين نن إهيوان فرات النوى أدي سلام كربان بيكو كمغا إورين نمويمه إلا رحمة منا ومتاعا إلى حين تمن رسكلانج حضرتن رحمتك غتو غياي كنالو وافاوا مدتكا جهندن دوا دنياك وغتي أفلق غتو غامنوية

ඒ ආදමුගේ දරින්නේ තියබෑමීහුන් ශෛතානායන් අලුකන් නුකුරුම තිමන්රස් කලාන්ගේ තියබෑමීහුන්න අමුරෙන් නුකුරවවන් හෙයේ හම කශවරුන් ඒනායි තියබෑමීහුන්නන් හුරි ෆාලුවෙගෙන්වා අදාවෑතෙරියකෙ وأنعبدوني هذا صراط مستقيم أدي تيباميهم تمن رسكلانج أن ألوكن كراشة مي سيدا وجمع تدو مجد

0: හම කෂවරුන් මනිතික්කකුන් තිමන් රස්කලාන්ගේ ඉන්සානා හෙද්දෙවිකං ඒ ඉන්සානාය නේගෙනී හෙය්ය. ෆහේ එහාරුන් ඒනා වනී ෆාළුවේ බයාම්වෙගෙන්වා දෙකොළුවෙරියෙකු කමුගේ. وضرب لنا مثلا ونسي خلقه قال من يحيي العظام وهي رميم
1: ادي اي انسانا تمن رسكلانگ مثال جس ادي اينا هدوگين اينا هندمنتالي اينا بني كشيت فيو هلاكو فا ونيكو එතකෙති දිරුවාණී කා කුහෙයෙ.
0: قُلْ يُحْيِيهَا الَّذِي أَنْشَأَهَا أَوَّلَ مَرَّةٍ وَهُوَ بِكُلِّ خَلْقٍ عَلِيمٍ
1: කලේගේ ෆානු විදාළු වාෂෙ ඒ කෂිතං අලුන් දිරුවාණී ෆොරතම ෆහරු ඒ කෂිත උෆෙද්දෙවි රස්කලාංගේ අදි එකලාංගෙයි හුරිහා මහලූගුන්ගේ කන්ත මොළ දෙනෙවොඩිගෙන්වා රස්කලාංගේ.

ඒ මගුෆරෙ දිගෙන්වා අදි දොගුකුරා මීහුන්නේ දෙං හම කෂවරුන් තියබෑ මීහුන් සක්කූමු ගහුන් කානේකං කෂවරෙ ෆමාලි ඌන මින්හල් බුතුූන් ෆහෙ එයින් බඩුත ෆොරාලානේ මේ ෆෂාරිබූන අලයිහි මිනල් හමීම් ෆහෙ ඒගෙ මච්ච කෙකි කෙකි හුන්න හූුණු ෆෙෙන් බෝනේ මේ ෆෂාරිබූන ශුර්බල්හීම් ෆහෙ ෆෙම්බවාගෙන් ෆාවා ජමලුත ෆෙම්බෝ ෆදෑන්නෙ හාදා නුසුලුහුම් යවුමද්දීන් කියයාමෙත් දුවහුන් එවුරෙන්ගෙ මෙහුමාන් ධාරීයකී මිය නැහ්නු කලකනාකුම් ෆලවුලාතු සද්දිකූන් තියබෑ මීහුන් හෙද්දවී තිමන් රස් කලාන්ගේ ෆහෙ තියබෑ මීහුන් තෙදුනු කුරණී කී වෙහෙයෙ අෆරඅයිතුම් මා තුම්නූන් තියබෑ මීහුන් බේරු කුරා මඤ්ඤා මෙදු තියබෑ මීහුන් ෆහෙ විස්නා බෙලී මුහෙයෙ أأنتم تخلقونه أم نحن الخالقون إتكتي هدني تيبا ميهن هي نواتا هدوا فراتكي تمن رسكلانج هي نحن

එවුරෙන් දන්නවා නැත. එහෙන්නකුන් නූනෙ හම කශවරුන් තිමම්මෙන්ගේ ගාත ඉන්සාරු කුරව්වා රසූලකු වඩෑගතෙ. දෙං තිමම්මෙන් දොගුකුරීමුවෙ අදි තිමම්මෙන් බුණීමුවෙ අල්ලාහු එවවෙස් එච්චේ භාවයෙන් නුලව්වයේ තියබේකලුන් බොඩුවෙගෙන්වා ෆුරෙදු මෙග්ගා මෙනුවී නුවමුවේ.

විදාළවාශය එකං දෙනෙවොඩිගතුම් වාකං කශවරී අල්ලාහුගේ හදුරතුගේ අදි තිමංකලේගෙෆානු වාකං කශවරී බයාම්වෙගෙන් හුරි ඉන්සාරු කුරව්වා බේකලකු කමුගේ. فلما رأوه زلفة سيئت وجوه الذين كفروا وقيل هذا الذي كنتم به تدعون فهي ايورنا اوعد كارم فنجهند كافر وميهنگ مونتك هتام وركن لبگندانت අදි අංගවා නෙත මී තියබෑ මීහුන් එදි ගොවා කමුගාවි කන්තකේ.

දීනී හේලුම් තෙරිකන් ඉතුරු කොද්දනි නුවදිහ මෙගහර්ට්ස් දීනු ගැඩුම්.

ෆෙන්න මිශාල්තකුන් අල්ගුමන්න ඇගැනී දෙපයා දෙයෙන් හමයන් හුන්න මීහුන්න වර දෙපෑන මීහුන් අධි කිීත්තෝ මිශාලක අගුමන්න වර පස වල්ගොද ඉස්පෑරෙන් ස්ටෝරිය ගතු ෙන දෙම නැතගේ වාහකයගේ තුර මිසාලක මෙල්බන්ග උපන්වී නික් ෝජික්කයා වේල දගුණනයක නම්ේ දකිතන්නවා දක නුම් කන්නේගේ නවස්ටේක් අඩිහ දෙවන හරු ඩිසම්බර් මහෝගේ හතර වන දුව උපන්වී දෙපය වෙස්නේ දේති බෙස්නේ එනගේ මෑම් පය ෘත්ම ලිබුණීම මානේ කුඩකෝ ශොකෙක් ම ලිබිගෙන් දේ කියන බෑම දෙ පුල තිමන්න මෙ ගොයාගෙන් මුලේනී වෙස් එකමක ඒ දෙපයා දෙයින්නේ මීහා දුනියේග එත බයක බොරු හිවරකා එත මිලියන් මීහුන්නකන් හිවර දී බොරු හම අනේ සෙලබ්‍රිටි එක මීහුන් වෙල්කම් කරා මීහෙක් ගොතුගා ඒ නහිමෙන මිවනේ හොද අල්ගුන් මෙන් කහා විශාලක දෙයතා දෙපෑ හුන්න මිහුන්න විසින කුර වේ ධාතු කන්තත් එබ කුර මානේ කි මී නුකුල දෙය මීහෙකේ කුල දෙය මීහෙකේ මී ඉබාරා අල්ගුන් මෙන් බේනුන් කොග්ගෙන්නේ නුවානේ සෝබක වනේ අල්ගුන් මෙන් කොම් මේ මිහකි වෙස් කොම්මස් කමෙක් ගා නුකුල දෙය මිහෙ ගියතු කොම්මස් කමෙක් ගා නුකුල දෙය මිහෙ මිසාලකන් අල්ගුණුගේ දෙෆා අල්ලාහ් රහම නිමතා රහමතා කුගේ ලිබ්ෆාවේ එකමක බාර දුවා මිහක අල්ගුණ රේහ ජාපික මොනේ නම් අල්ගුණ නුකුල දෙය මිහක වානේ අල්ගුණ කේවර්ක නුදුවේ වෙනේ එංගියතු හම හගේ ගතු ගා වෙස් මිහ හම එහෙන් ගොස් එම නුකුල දුමා කුළු දොම් වෙනනේ දෙම නසහතු ඒ වාහ මේ හිව්වරා අස්මා මුලි හයාතකි උම්මීද උම්මීදෙන් ඔතීය අස්මෙන් ඔන්නානේ උම්මීදෙන් ඔතීය කමුගා කුරිය දියුමුගා දෙමෙ විදාලු ෆදා තිමන්නා නොයේ බුණා තිමන්නා නුබනාන මේ නෙවස්සේ නෙව අස්ලුග හගී ගතුගා අංගයතෝ අවුල් මේ මුස්ලිමුන්න වීතිවේ හගීගි කාමියාබිය කි කොබයතෝ දුනියයා ආඛරතුගා මේ වසන් හමකෝ ගෙන්දෙවේ වෙවෙජ්ජියා එම්වෙන් قصص سورتුගේ හදිය ඉබ්න ආතුග අල්ලාහ් රහී කරවා ෆවා බස්පුරු වබ්තරි فيما آتاك الله الدار الآخرة تبايا الله دෙව්වේ ඉච්චෙකුන් ආඛරේ වාජ්ජවෙරි කුරවේතෝ ආඛරේ කාමියාබ් කුරවේතෝ බලාෂේ හැම එයා බෙදිගෙන් අංගවනි වලා තන්ස නසීබක මින දුනියා එකමකු ආඛරේ වාජ්ජවෙරි කුමුගේ තෙරේ ගතිය උලෙන් හදායන් ගොස් තිබාය තිමන් අල්ලාහ් දෙව්වේ දුනියේ උපාතක හින් හැම ජෙහුන්තක දුනියේගේ නියමතා දුනියේවි ගොතුන් තිමා හොදන් ජෙහේ එක එක කාමියාබී තහුගේ මතින් හදානත්තා නොලච්චේ වලා තන්ස නසීබක මින දුනියා දෙන් හැම එහෙම යෑතුගා ව අහ්සින් කම අහ්සන අල්ලාහ් ඉලෛක මේ වරම් වර්ගද වාහකේ බයං කොෆ මෙන්නනි තිබායන් අල්ලාහ් ඉහසාන් තෙරුවේ වර්ගෙන් ෆාවේ තිබායත් නියුමතා රහම ලවවා ෆාවේ එහෙම විජියා ති ඒ නියුමතා රහමතුන් තිබායන් හිස්සා කුරවේ මින් වරෙන් අනිකුන්නම් හිස්සා කොද්දේශේ හගීගේ කාමියාබී යකි තිමාය ලිබිෆවා එච්චෙන් එහෙම මිහුන්න දේ ගොතක් එහෙම මිහුන්නම් හිස්සා කොද්දේ එහෙම මිහුන්න එහි තිරුවේ දේ මීහා එහෙම හදිස් වූගා බයං වෙගෙන් වේ ලිබිගන්න අත වර තිරී අත වර මතී අයි මයි වෙගෙන් වේ වර මුහිම හික්පෙත්තෙරි බස්පුල ඒ මානයකි තිමායකි අමිල්ල ෆෑමච්ච තෙදුවේ ෆුදුන්තෙරි මීහක වේ තිමායකි එහෙම මිහුන්නන් හිස්සා කොද්දී තිමා ගොලේ මුජිතමා තිමා ගොලේ ආයිලා තිමාගේ වසයගෙන් වා මිහුන්න එහි තෙරිකම් ෆෝර් කොද්දේ මීහක එහෙමවීම රංගලු කාමියා මීහකි උමුරු ෆුරිහම සිහතෙක්ගා හුරෙ එහෙම මිහුන්න මොන්ෆා කොද්දේ මීහා මොන්ෆා කොද්දුම ටකා එබ බේනුම් වේ හෙල්ත් ඇන් වෙල්ත් මි දෙපෑ එබ බේනුම් වේ මානේ කී ෆුරහෙම සිහතේ හුන්නන් මෙබ ජෙහේ තිමාගේ හසිගඬ තිමා අලාලන් ජෙහේ තිමා හසිගඬු දෙකේ තිමා ලෝභි වාන් ජෙහේ තිමාගේ හසිගඬ ෆුර ලෝභි තිමාගේ අමිල්ල නෆ්සු දෙකේ ලෝභි නුවාකම වඤ්ඤා තිමායක නේගෙන එහෙම මිහුන්න ලෝභි වාකර්ෂේ එහෙම බෙගෙන රසූල හදිස් වල කුරුබා වනි තියබෑ මිහු තරෙන් එවස් මිහෙගේ ඊමාන්තරිකම ෆුරිහමේ නුවානේ තිමාගේ අමිල්ල නෆ්සු දෙකේ ලෝභි වා ෆදාන් අනිකුන් දෙකේ ලෝභි නුවාකම වඤ්ඤා මානේ කි තිමාය කින එහෙම මිහුන්න ලෝභි දෙන් ගේනි තිමා කින එහෙම මිහුන්න රහමයික් වන් ගේනි ඕගාතිරි වා එගේනි තිමාගේ අමිල්ල නෆ්සු රහමත් කුරා කන්නේගේ අලාලා කසේ නේගේ ඕගාතිරි වා නේගේ එහෙමවීම කාමියා මිහක වාම් බේනුම් වාකම වනේනම ෆුරිහම මිනිවන් කමහක්ගා දිරි උළුමුගේ උපලා හින්හම ජහුන් හෝදම් බේනුම් වාකම වනේමනම් අමිල්ල නෆ්සු දෙකේ ලෝභිවා මිහක වාන් ජෙහේන අමිල්ල නෆ්සන් අලාලා මිහක වාන් ජෙහේන අමිල්ල නෆ්සන් අලාලෙවේ කම වානේ තිමාගේ සිහත බලන් ජෙහේන තිමායන් අල්ලාහ් දෙව්වේ නියුමතුගේ බේනුම් හේගොතුගා හිෆා මිහක වාන් ජෙහේන ඒරුන් එ නියුමෙන් එහෙම මිහුන්න බෙස් දෙන් එගේනි එහෙමවීම දුනි